බයනුවන් බාතින් බයකම වංගචුවංගස ආරි කුමාරතුමෝ දම්නෝ අය නාසිදන් හනාරේ.